කෙනෙකල මියනකින් කලවාලේලා අලේලුවන පුතු වෙලෝ කාලල මියනකින් කලකල කියලා බුදන කතාව ඔරුකු කරේරන කල්ලේලේය ඔකල වේර මානෙල්ල තියුවානෝ අනේ මොල් ලෙවෙලලන් නකලවා වුණා හි තුකමන නාවානෙලා හුනේරා හුවේ කාන පද නොතේපා නාහුයි හන කලවා මසීසා හිමියා සර් සමෝර දරෝ මාකෝ කවුලෙක තුලුවේ අන්නි කිනර්ක හල තෙලිවේ මන වාටෙලේ තිසින් කෙරලා කයි සමුමු Yuano peo ko pale le bon kalo kwa pa hi Ariwan pavel awele onam so ka basulu iri he Apeteye amara ya murmo wakilati Idi wirla kai samu samoro